0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: බප්පා දුරුවේ බල්ලවා
2: කීනෙවි දැල්ල
1: අළුගොඩු බේනුම් බප්පයි අමි කියාදේ
2: එහෙන්ද ඕකේ අවක් කියාදේ

0: ගෆානුන් ගැකිබයින් බිරු ෆිලාගොස් එකලේගෆානම් උෆාවර ඛබර ආහිඳු ලූතුගෆානුගේ කවුමගේ මීහුන්නාමෙදු එකලේගෆානු තිමන් රස්කලාගේ හදරත සුවාල් දන්නවම් ෆෙට්ටවි
1: ඉන්න ඉබරාහීම ලහලීමුන් අවවාහුම් මුනීබ
0: හමකශවරුන් ඉබ්‍රාහීම් ගෆානී කෝෆා මඩු දුආ කුරෙවුන් ගින අල්ලාහ්ගේ හදරත රුජූ ආවේ තෞබාවේ වඩා ගන්නවා බේකලකේ.

තියබෑ මීහුම් ශරණයි ගොතුන් එකඹලුන්නා කෑවෙන කුරානම එකඹලුන් තියබෑ මීහුන් නට්ටකා සාෆකම් බොඩේ ෆහෙ තියබෑ මීහුම් අබ්බෝහ තක්වාවිරු වාශ අධි තිමං කලේග ෆානුගේ මෙහමානුන්ගේ කුරිමතීග තිමං කලේග ෆානු ලදවෙති නුකුරාශ තියබෑ මීහුන්ගේ තෙරේගා හේ ජෙහේ ෆිරහෙනකු නුවනී හිජේ.

0: මේ ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ಫಾಫತ ಫುಸವಾ ಕಂತತಂ ಅದಿ ಹೇ ಅಮಲ್ತಕ ಲಿಬೆನಿ ವಿಸವಾಬ್ ಮಿ ಫೊತುಕವಾದಿಯುಂತ ಕುಶಾಲಾದಿನಿ ಹಸಂ ಹಲಿ
1: ದಿವೆಹಿ ಎಫ್ಎಂ ದಿವೆಹಿ ನಾಯಕು ನುಮದಿಹ ಏಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಹಿಗ್ಗ್ಯಾಮ್ ಅಡುತಕ ಎಹಾಮ ಹಿಗ್ಗ್ಯಾಮು ಮ್ಯೂಸಿಕ್ ಆಯ್ಕು ನೋದಿ ಹೇಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ಎಂ.

0: අද දෙමි බලානනි ෆුට්බෝලයාගේ මේ බොඩු මෑදානම් ෆෙනිකෙන්දියා එම්මේ අවස් ලඬක් FIFA World Cup තාරියුගජෙහි එම්මේ අවස් ලඬ ජහාෆමි වනි 2002 අහර්ගේ World Cup ක දෙකුණු කොරියායා දෙකොළ කුළුණු මෙචෙක තුර්කීගේ ෆෝවර්ඩ් හකන් සුකුල් මේ ලඬු එන කාමියාබ් කුරි මෙච් ෆෂෑන් එම්මේ 11 සිකුඳුගේ තෙරේක ගින සපෝටරුණ දඬුගේ කොඬිතකුග හමජිහිලාගේ ඉෂින් දෙමුනීරු බෝලෞති ගෝල්ගේ දාගණුක තාෂේෆා මේ රෙකෝඩ් මියදා හමේවෙස් මුගුරාලේ ෆෙන්නේ මේ ෆුට්බෝල මැචේගේ මිස්රාබ් එම්මේ සිකුන්තේක තිරේකවෙස් බදල් වේදානිකන් හඳාන් කොද්දේ මිසාලෙන් මේගෙන් එංගේච්චකි වෝල්ඩ් කප් ක කොම්මේ සිකුන්තකීවෙස් නොහනු අගුහුරි මුහිමු සිකුන්තෙක්කම්
1: I heard what you said through the grapevine. Funny thing about your problems, they ain't mine. Singing up through the late night. 20 seconds to game time. Getting religious with it. Time crossing these state lines. Working hard through the late nights. 20 seconds.

0: කො කෑරි කොල්ලන්න දෙම්මෝ තිීත්තේ වන බෑ මේ ෆිල්ම් බලාපරා එව මනකයි සම ෆිල්ම් කංකම ගොළු හොරි සුවල්ත ශහ කුරාණි බොඩ රවිය මේ ආමු ගොතෙක් මේ ෆිල්ම් තොග වහක දක්කාර බය ෆිල්ම් තකී ෆිල්ම් ගෝල එක්තරුම් කමුදයම නූනියාන බැ ෆර් ෆිල්ම් එක වාහක කමුදයම නූනිය ෆිල්ම් ඩයිරෙක්් කුරා මීහාගේ සවබුන් නූනිය අයග හුණ ලවතෝග සවබුන් හිටුවා ෆිල්ම්ත මස්්චූරුවා ෆිල්ම්ත රවීය බයිමුණ කමුදනී විස්ෙන් හිටුවනි ඔබ්විස්ලි කමුදාති තම මෙහමතුම රවීය ෆිල්ම් එක කමුදනී කිහිනෙම් වෙගෙන් හේ නොනියා මිසාලකඟා කොම්ම ෆිල්ම් ස්තිමන බලාන මේක මිසා වකි හාස එක්ටර නුන අවකි හාස ඩයිරෙක්ටර වෙච්ච ඒනක මසකම ගවයිදුන් තිමන බල සකරෑවිය සකරවිජ සකරත් එකම ඒනක මසක ෆෝදෝ කරම එක හල පන්නාන හුන්නාන බා
1: ඒකාද පන්නාන කොන්නනේ ආමිරු හන්දෝ නිගුණේ ඒනකෙතෙන් හුරි හා මසක්ක තෙස් බාදම් කොම්මි පහකඟෑ සවර කමුණු ද එච්චයස්සෙන හදාපුරේ එකකු එනක ප්‍රඩියස් කුරුමුග එනගේ ටේස්ට් පුදර කරාමල්
0: තාාතුො
1: තාාත් එකමුකු දෙ අනෙක්කස් ඒනගම පහුන් එක් දින් කන්නේ කියනයා ඒති හැන්නකෝ
0: ගොඩකො බෙල්ල රිංගුවා කාල ෆිල්ම් ද
1: එවෙස් කොම්මස් කහද තෝට් ප්‍රෝකින් කම උලේ එකකු ඒ ගන්නන අනිකස් ඩයිරෙක්ටර්ගේ දිබෙටිය එක දූපල්ලිම දැමීහක චොයිස්තා ෆිල්ම්
0: කාස්ටින් නාමතු කීක බොනයි
1: එ
0: ආමිර් හාන්ගේ ෆේන් එකේ බොන විදා නැති එකමකු ඒ ආමිරහාන ගුළු හුරි සුවල්තක නොකුරම් වන ෆේනෙත ෆේනෙත්ත ටොම් හැක්ස්ගේ ෆේන කෝති වර ටොම් හැක්ස්ගේ මසකේ
1: බලාලවේ
0: එම මේ කියහායි ගෑගඩක ටොම් හැක්ස්ගේ කෙරියග මෙහා හිසාබන් ඇර වර බැර ෆිල්ම්ත කොල මි වනි මේ හුරිහා ෆිල්ම් තොකතර ඉංගිලින් ගුණා දෙවැනිත නොබෙද ෆිල්ම්
1: ඔුල්ල දානග එකවක අනෙහෙන් මී ඒනගේ කෙරියගම් ගීන මසකෙන් අසු බෙදි ෆේස් පුන වෙන
0: හරි බොඩ කමුදන මිබු නේනගේ ෆිල්ම් තොකුන් කීවේ බොඩ බලා දෙවැනි නොනිය බෙල්ලෙනි
1: ඒනගේ චොයිස් මිසාගේ එන මියනකෙති කුරා එක්ට කුරා ෆිල්ම් වෙද්ජම එන චූස් කුරා ෆිල්ම් වෙද්ජම ෆුදර්ක හිවමන් වනේ කෙරෙක්ටර්ස් ගුණී අවට ෝ ෝඩිනරිය නොවානේ වර ආදාගේ මීහක දිමා වෙදාන කන්තත්තන් අස්තුගේ එන කුල ෆෝරි ෆිල්ම් තව කෙරෙක්ටර්සකි සැකප්ටන් ෆිලිප්ස බේයස්ස්මී සේවිෙන් ප්‍රයිට රයන්න බෙලියස් බික්්‍යා ෆිල්ම් විසින්නන තංකොල කුරි කාස්ටවේ මිංගොස් යා හුරි ආච්චගෙස් එන චූස් කුරන් ඒකාද එමුණ ඒ කෙරෙක්ටය බෙහෙකොතුම් බොඩ වාහක දෙක්කේ කාල් ෆිල්ම් තමස්තු වෙන චූස්කො
0: එවිම ගෑගැනකං ඒන මේ කොෆෝහරි ගෙන මසෙක්කෙත බෙරි ෆෝහරි ෆන්නානකා කොරවේෙන වරුගේ සුවාල්ත මිහිරි මෙයාරු මේ ඉස්තියාරි ජව සෙබෝරි ඉස්තියාරි ජබ් චූස් කරවෙන බේනු වෙජ මිහාරු බොන විශහක ඉස්තියාරි ජාබ දේශ නොනියයා හම මේ පශය
1: දෙමු
0: ලදු සැලන්නවාතයිර්ද දෙ ඉතරරි ජබ් දෙනුග කරින් ඇගේ ජබ රවේ බොනාඩේ ඕකේ පෙශි මික නොන්නට ටයිම් ලිමිට පුරතම සුවල් ම් හැක් ගේ ෘරතම එකඩමී වෝඩ් ස්කයිල්ල බුණ කොම් ිල්ම්මකු ජවාබුන්නු
1: බෑ
0: ඉති රි ජාබ දැන්ත ෆොරස්කම් එබැන් ෆිලඩෙල්ෆියයා එබැන්
1: ෆිලඩෙල්ිය
0: ජාබර දෙවන සුවල් ෆිල්ම් ෆොරෙස්ට් ගම්ප්ක මම්ම දිරියුණු සිපකොද්දිනම බේනුම් කරින් මස්්ෂුරු මිසාලකි කොබ
1: ජවාබරඟලුබෝරි
0: බලාා කාස්ටවේ කිය ෆිල්ම් ටොම් හෙක්ස් කුලත මි ෆිල්ම්ග ෆලුරශේග එකනි හුන්නේරු ටොම් හෙක්ස් කෙරෙක්ට වාහක දක්කන් ගෙගුලේ වොලී බෝලෙ කිය ජවාබරංගලු මස්ු රනිේෂන් ෆිල්ම් ටොයි ස්ටෝරික ටොම් හෙක් අඩුවලා දි නිකොන් කෙරෙක්ට එක
1: ඕකේ ඒන්ඩි කියනේ ටෝයිස් කෙංගුල බස් ලයිටිය තිනි
0: හිතර ජබ්දැන්තිී

0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: කොම්මෙ පීටෙක්ගේ ෆහතුගා වාහකේ වේ. කොම්මෙ ලාවේක්ගේ ෆහතුගා කොමෙවස් හිතෙක්ගේ තෙළුමෙ වේ. මේ මියුසික් ආල්බම් තක ගිනස් තේතිරුමේ එක් ගඩීරු එන් ආල්බම් එව්වයිවේ.

0: best.
1: දිවෙහි FM ගේ කොම්මේ ගැටියරේගේ ෆැෂන් වෙස් දිවෙහි අමිල්ල රාගේ කියලා වේකෝ.

0: West.
1: ක්‍රෙමදනි ටීද ඇමරිකස්ට ෂෝනි මලාවගතු ස්කෑරවන එකම සනිකස් බෑවලි කම වහකද කලින් පන්නහු අස්සලාම අලයිකුම් නහු
2: වලයිකුම් සලාම්
1: කොබා නහු හාල් කේනේ
2: හාල් වර සකරා වෙ මොල
1: කිහිනෙ විරෝ ගජහුනි
2: ඕ නහු මොලනි දතෙන් නගාගෙන
1: අස් වර තදුවා නැහැ වර රිස්සන දතෙන් නගුම කි
2: විස්ඩම් ටූත් නගාගෙන මොලන
1: එහෙම විතෝ වර අවශ්‍යපය කැදෙනි නහු
2: යා තෑන්ක් යූ
1: දැන් හාෂිගණුගේ කොම්මෙ තැනක වෙන්න එලිස් වරත් හදවාන දෝ
2: එකම අනේ දතා දතු කරියම කිය දැන් හවාල පොඩු වේනිගේ අස්තුක අනින්හෙන් මුණ තවතක බලාකොඩෝ
1: එංගේ දෝ ඒකත
2: ඒ නව වර ගෝත්‍රක් ගෝත්‍ර කරා පේන විය අන්න කොහොම කන්නෝ එක නැගීමේ
1: එහාගෙන දෝ ස්විතානික
2: ගොම්ම දෝ කු එවෙන් අලවම බලන එපාර එවෙන් අලව දාන ගියා
1: එහෙම මේ වනේ ගිය දෝ අවහ
2: යා
1: නාම කදිමා කමෙත් තේ
2: නෝ අනේ මේ දත්ත වල සකරාවේ පොහුරි දෝ දැන් මාමුණ බලාති කනේගේ දත්තක කළා
1: මාගෙන දැන් උඹලනේ
2: මා බොඩන් නෝ මේ මේ බෙලේනි දත්ත කද්දෝ එහෙමගේ මාබොඩ බෙලේති වාග කනගේයි
1: බලම් වෙස් දෙහෙන තාදෝ අබදු ෆෙන්න කනු හුන්නානි කිය මීහක් මීහක ෆෙනුස්
2: එමෙ බොඩ කියා කරේ තන්දෝ වේ දත්ත අර මෙටා වන් දතක ගොතෙ වෙච්ච යාව හඩි වෙච්ච යාව එහෙමගේ වර බලාගෙන උලනිකෝ අයෝති වෙපෝ එහෙ
1: දැන් කි කොනානි කමෙ වේදානි දෝ
2: යා
1: එනංගලුවානකම බලමහිඟ කොන්දුකුත් තියදන්නේ කි.
2: ඒක නෙයි දැද්දෝ.
1: නදීහම තද හොන්නාන ගදයන්.
2: මොලේ තංගඩ කොලෙන් දැන් නගම් එක.
1: දුලේ වෙපදෝ තියෙස්. එහෙන් දෝනේ.
2: ආ
1: නගම් දැන් නගන් තීරි මෙහර ඩියුටි එක.
2: ආ ඩියුටි එක දැන් නගාගෙන නැගි කොතම් වෙසාසේලාසෙන් ඩියුටි.
1: කටවන්නුද ඩියුටි එදෝ.
2: ඩියුටි කටවන්නුද මේ.
1: බලිවියස් කුරෙන්ජේ මාසේක කුරිය ගෙන්දෙන් ජා
2: අසු වේගති කියගේ කුරිය දුනා ඔෆ් නැගේ අසු ඩොක්ටර් දාවගත්තා ඔෆ් නගාපෙන් එදෝහකෝන් එදෝහකෝන් තතේ නෝ නගාදින් අනේ දුවහුනෝ ලිබුනේ ඇපොයින්ට්මන්ට් දැන් නගා දැන් එක දැන් එහෙම වදහනනෝ දාකොමකට විස් ඩියුටිය ඒ අසු වේගති
1: ආ දැන් කොම්මෙම සමදාන් ජේ නුගස් නොවන තාදෝ ගොලි හදෝ කුණෙන් සොරෙන් ඔෆ් කේද ඔෆෙන්ස් දෙබෙන විය දෙපාරක
2: නෝ දෙහිදේ
1: හංගා හලව ජාම කොම්බක හස් කොලානි ලව
2: හස් කොලානි සෝමේට
1: එකනි එම ලව ජහා දෙනින්ගේ නහු වර අවශ්‍ය ෆය කැදෙන දෙන්දෝ කයලත් කුල රංගල වානකම බදලන බදලවා
2: යා ඔකේ තෑන්ක්
1: යූ ආ ලව ජහා දෙනින්ගේ
2: යා

best. ති මෙදගේ ෂෝස් නිමාලාවගුතු ජේෆනි මාලාප මෙක්වලනේ හුරි හබෙපෙන සමවරන් අමාන කාතේරි දුවක ගෙදම උපාවෙරි ආ ෆාවෙරි බදලම කණිකයිස් එදම මෙවකිවලනේ එමෙ බෙපෙනස් වරන් බොඩ ශුක්‍රියා අශෝග මේ මෙසේජ් කෝන් හමලව ජහලන් රික්වෙස්ට් කොල්ලීති එමණිකයිස් එම් ෆුර්සතෙක බදලුලාන අස්සලාමු අලයිකුම්.

0: දිවහිFM 91.1 MHz දිවෙහිඟ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්
1: ර ෝරිකද මි පාරක ෂල් වස්
2: මිල අඩු හලම සම මිරේක
1: ලේකෙද
2: හර පොට ොල ෝර අන්නක ලව
1: ොට බෝලයක වාහක මරේ ගෙස්ටාරේ ජයක දක්කානි එන්නම මිවගුතු කොළු මිහුස් කොලනී අද වර හස මේ වාහක දක්කාදම්බකින් ප්‍රෝග්‍රම්ග මිහා සාබු මේහන් තෙරන්න දෙ හම ගෑම සොලිෙන් නොන්ඩාන ලයින් විශව ඉම් පට සයිට මෝඩස් නොත බව න
2: මිත සොලකේ ජමියයාගේ වරවරවත මේ කෙම්පෙක් කුරි දා දොස්සර
1: ගමියයාගේ පුදවරෙක් ගින මෙම්බරු මිවගුතු තිබ්බෙවි මාලේක එහෙම මිහායිසාබුන් හම ජමියයාගේ මීඩිය කෝඩනට නල ද අලු මීඩිය කෝඩනට අවුන් වාහක දක්කාදන්න මහායිසාබ ගොලි ප්‍රග්‍රම් තර මේරි අබ්දු රස්සාග ස්ථාවලයකම්
3: وعليكم السلام ورحمة الله وبركاته
1: هو ميديا كين هذا هو
3: حال هو على الرجل نيكم فرينتي تكي واكان دو هما اسي بن لا لا هي بي هو دي
1: ودالو ودالو كوري كندا
3: ايوه لو هو هذا كي ما اي بيلي فلكي صاحب لك كره بريزو كاتاتا فين نتي هم واك
2: يا ترزاتي سكرابوني مياتي
1: ميهارو اني انجلند فورتو ميتشومس باديوا غوتاشو اوتي هم بي مهينغا
3: باليو ساتتا اكو
1: ිාර ගෙංගුලනි මියරෙක්කාව වනගේ රසා ගිධාන තවාච්ච හිඟ මේ රස්සාගොල්ම මේ ගුලාදී වෙන්ට ගවාහක දක්කාදමකද ලයින්් සෝසිේෂනු හම කොම්ම හාරෙක්ග මි බාබා කේම්ප කේම්පකිදෙන් වර ගින අද දෙෙක්ගේ හම කුදින් තකෙන් එස් අරහත්දකං එක්කොක්ගෙන් වර බෑවරු අනේ ට්‍රේඩිංස් තකවර බෑර එකුතින්ගේ අමිල්ල නෆ්සු බිල්ඩක් කුරුම ටකා කුරිය ගෙන්දා කේම්පෙ මි කේම්පකි මි පහරුගේ කේම්පු මියෝති මාදේග ඇස කීනත්තෝ කේම්පගේ කිහා හිසාබක මී මසෙක්කෙ ගොස්සිතෝ
3: මේ පහවරත කේම්පුගේ අනේ හා පුරතම දුව සලිමියද මින්ගේ අනේ කේම් පස්ට පුරතම කානේ හරකාතක මීනස් පෙද ලීඩර්ශිප් ප්‍රෝග්‍රෑමේ මිහාරු කුරියෙන් හෙල් ජෙන්ඩර් මිනිස්ටර් දෙ මිහාරු හෙල් කොදහද මන්න නිස්සිය ගුල මිනිස්සික පරාතුන් මැදු මේ නීඩර්ශිප් ප්‍රග්‍රම්
1: හිංගදිනේ
3: හ උමර සහ බිඩිංග පුරියද්දී ලගට පනර බෑරෙන් බෑරියම වර සෞගවරිකම් හරි ගින මෞදුමතුක දෙවිගෙන් දියකම බෑන පහපුරි එහෙනුනි ආමගොත එක්ග පෙන්න්නන එක ඒකාල ගොස් එහ ගින ොස්ද ගෑගන හැඳුරු නුවකු පශාගෙන් හවිරු අතරු ගඩි දාවන්ද ගෑගනත අර ගින වගුතු හේදපුර
1: එහන
3: පෙන්න්නන ආමකො පෙන්න්නනි ගොස නිදි තිබේතුනතේ එක මේ දෙවග පුද්ජ නිදි කම්පලසන් නැති හම
1: හ
3: සෞගෝරිකෝ පෝරිගතක දියාම එක එමස වෙන්න හවා මිවගුතු අනෙක පුරින බදේ සොසති පෝහන් ඩිකේන් නිිසන ගොලිින් ද පුරගනාමක මිවගුතු එ පුරිහ බෑරිින් එබතිවි සීබඩි හම තිතා කෑරි හම
1: නිම්බදාෙන් වන්නම් විද
3: වදලම් යාව එතන එබති මිවගුතු පුරගරම් පුරිය දායර මාදමා නෝති අවර අන තහත්ක මනික්කව මීක ගින කොතින්න තිමී ඒතරේග බේර්තරව නුක දම එ අනක මුණනම එක්ම මුකරක්ෙන් දම එහෙම මෝති එකුතින් අමිල්ලය සන්කන් දස්කොරු මේරි නිසා තියානම උඳුන් රෝකරුම් එච්චේ දෝවුන් පංකා පුහේ දැන් එදුතම් මතියලා වලීග සිපාන ගොතා මිරු සෙක්ෂේ පොසාාන ගොතාද මීති බේනම් වනී මිමිගෙන් තාර එම කොඩමන එකුතින් අමිල්ලිය කාලේවර නූඩල් ස්ක්කාලා බිස්කඩලාලා කොෆී කියලා නිවර පොද්දින එකහල පුරගරම මාදම ෝති
1: හැකම් ෆිදවාද හන්න
3: ම දිිරිපුරන හැක ිදවාගෙන එම එකන දුන ඔලින් එබදහ
1: මාදම
3: හම හැඳලු පසා රේකඩු එකුති නිදල්ලෙන් හවා
2: අහකිරෝ
3: පුද්ක නිදික වෙට්ටෙන් පුද වකුතු
1: මිලිටරි ඔසුදති ඔන්නන
3: හම ඉන්ගේ ඉන්ඩියම තා ඔන්න මිට උසූල
1: ඇයි
3: පුද්ජකු රිසිකුණ කිරියන්ගයි
1: අහර
3: පුද්ජ අලුන් ෑබලක කිමට පොසින් ගොස් දී බාස වාන තිකමේ හම
1: අමි
3: එක මන අමිදශයන්න ජම මිතන අයිකිකර හැජ කන්න දස්කර ම තන හ සුද නම ක ම ග න පුද්ම කපුර කපුර ම ගද කොසගේ
1: ද
3: හො හ හොනි හ චනක මලින් පාත් කමේගේ හ වර සවගරම හොරිකාමවති වර ගිනකොතික ස්මාර්ට් කේන් හරබ ගෙංගුල දහම ස්මාර්ට් කේන් ගෙංගුලනකස් අනේ වර මදුකුජින් අස්තුලක බේනු හිතාගේ ඉගාත මේ පෙන්නන මාලි ගොල බෙකුන වර්ගෙන පෙන්නල මේ ආත්මම දෙකින් හතර කුද්දකින් සතහ පාකුරේ එතුනේ පෙන්නන එක දෙන්තේ කුදින් කේන් දිනීම කේන් අලමාරල ෆොරව බහට්ටවන නේ එතුනේ කනේක හාගේ තු එමෙකල කේන් සිෆාලම සිගේ එහෙම කේන් දස් කුද්දිනු දැන් ඒක ඊතර මේ ආම දිරලුන් හ බේන කර එක එක ඇප්ලිකේෂන් ත Google Map සාජ කොල්ලන් තන්ත හොදාලුමා අවශ්‍යයට අමිල ජහාලුමා ඩීඑම් වල ට්‍රාන්ස්ෆර් කරුමා දැන් මොල්ඩිවන් ටිකට් අමිල නෙපුමා එක තංක
1: හොනිහිරු මෙති ස්මාර්ට් මොබිලිටි ට්‍රේනින්
3: දෝ හම එක නේ යන්නේ අනේ මිබුණා කියන්නේ කේන් දස් කොද්දින කන්නේ නෝ දීක කේන් දස් කොෆ අදී වල සමතන වල කොද්දින කසේ එකුදින් දෙහැණ කේන් දස් කොෆ නීඩනේ විලිගි යන්නේ විලිගි යකෝ සම රස්ත්‍රය ಮಾಜಿನ್ දැන් ඒක අනිත් දවස් තියෙන්නේ දිනී වර්ක්ෂොප් අහයි කොමුත මුස්ලිම් විය අපි නමාත් කරන් දාවා හ්ම් හ්ම් එම් සක්කගතුල නමාත් කරත බලන්න යනවා බුදු කුරුමා මේ හුරිහාකම මිහුන් කුරාත්න කුරණි හේකම් අස්ල රංගලකෝ නේ නේද ක්‍රිපසම පහග විදෝම කැතම ඔකලෝගත ප්‍රෝග්‍රෑම් ගෙන් දියර එමෙ දිනී වර්ක්ෂොප් එක නෝති දැන් ඒක ෆෝම් යෝති පස්සේල් හ්ම් මිහම සම එහා මුහිම කමෙන් හව හ්ම් ඒකම කුල් දෙක දිමා කංකමුග එක දින පරව අසුරා කොට ඒක දින එකම ಸೆಂಟರ್ ಫಾರ್ ಟಿಬೆಟ್ ಜಾ ದೇಕುದನ ಕಮೆ ದಿಮಾವ ಗಡಿಗ ಪುರಂ ಗೆನೆ ನೂನಿ ಎಹೆನ್ ಕುಜ್ಜ ಕಮೆ ದಿಮಾವ ಗಡಿಗ ದೇಕುಜ್ಜ ಅಮ ದಾಡಿ ಫಹಮ ಅಳುಗ ದಿಮಾವ ಕಮೆ ಹ ಮಿ ತಿ ತಿ ತಾ ತೀನಿ ಬೇಫುಳ ಸಾಂಗರಿ ಸಾಂಗರ ಫಾ ತಿಮಳ ದುಫಾಲಾಣವ ದೆನ್ ಇಮಿನ ಹಬರೆನ್ ನುಯ್ ಹ್ಮ್ ಅಂಬರಾಂಗಮ ಫಾ
1: ಅಸ್ತಾ
3: ಅಹರ ಗನೆ ಪುರಾ ಕಂತ ನೇಗೆ ನಮಕ ದೆನ್ ಅತಾ ಮತನೆ ಬಾಂದ ಹಣ್ಣದ ಜಹನೆ ಆ ಏಕಾಲ ಕಂಕಂ ವಸೆಕ ಕುಲ್ಲೆಕ ದಿಮಾ ಕಂಕ ದಸ್ ದಿನ ದಮತಿ ದೆನ್ ಎಫ್ ಫಹೋ ಹಾಮಣ್ಣು
1: ಹಾ ಹಾ ಎಮ್ ಸರ್ಪ್ರೈಸ್ ಸರ್ಪ್ರೈಸ್
3: ಬೋಲನ ಹಾ ಇವೆಂಟ್ ಕೊಡಿ ಹಾ ಬ್ಯಾಂಕ ಸಮ ಮಿ ಮಿದು ಹಾ ಇನ್ಸ್ಟಾರ್ ಕೊಂದಾ ಹಾ ಹಾ ಬರ ತಫಾತ್ ಕಮೆ ಫೆನಿಕೆನ್ ದಾಣೆ ಹಾ ಇಸ್ ಮುಕ್ರಾ ಕಹಲ
1: ರಸ ಅನೆ ಉಮ್ಮೀದ ಕಿ ಹಮ ವರ ಎಹೆಂ ಅಹರ್ ತಕಕ ತಕ ಬೋರೆ ಬಿಸ್ ಮಿ ಅಹರ್ ದಿ ಮಾ ಕಾಮ್ಯಾ ಬು ಮಾ ಫುರಿ ಹಮ ಇವೆಂಟ್ ಕ ಮಿ ಇವೆಂಟ್ ವೆಗೆನ್ ದಾಣೆ ಕ
3: ಇವೆಂಟ್ ವೆಗೆನ್ ದುಮ ನು ಮಾಜ್ ಹಮ ಎಕನೆ ಅಳುಗೊಂಡ ಮಿ ಬೇನು ವಣಿ ಮಿ ಇವೆಂಟ್ ನಿಮಿಗೆನ್ ದಾರ ಪುರಿ ಸೆ ಪಾಕ್ರ ಗತ ಎಕು ಜಕ ಅಮಿಲ್ ರಸ ಗೊಸ್ಸಾ ಮಿಕಂಕ ಎಕು ಜ ಅಮಿಲ್ ಪುರಾ ಕು ಜಕ ಬು
1: ಏಯಿತ ಇವೆಂಟ್ ಕಾಮ್ಯಾ ಬು ಮಾ
3: ಕಿಯಾಸ್ ಕಷ್ಟದ ಪ್ರೋಗ್ರಾಮ್ ಸಬಂ ಏ ಕಷ್ಟದ ಸಮ ಏಕ ಗಿನ ಕುದಿನ ಕೇಮ ಹೇಲಿ ಫೆಲಿನ ಉಳೇತಿ ಹಮ ಫೆರ್ನಿ ಬೈ ವಂಗಿದ ಬುಕುದಿಗೆ ಹಾತು ಹೊಳಿಕೊ ಏಕು ದಿನ ಗೇಗುಸ್ ಗೇಗ ತಿಗುಸ್ ಅಮಿಲ್ ಕುರೆವೇಕ ಕಷ್ಟದ ಸೇವ ದಸ್ ಕೊತ್ತೆಂತ ಹಮ ಏ ದೆನ್ ಒಮ್ಮೆದು ದೆನ್ ಅಳಗೊಂಡ ನಕತ ಬದ್ದಲ ವಾರ ಹೆಕು ಜಕಿ ಸಿಕ್ಕಿ ಗೊತುಂ ಬಸ್ ಕುರಿ ಹಾ ಗೊತುಂ ಬಸ್ ವರ ಸುರಿ ಹಮ ಕುತ್ತೆ ಬಸ್ ಫುರುಂ ಹಮ
1: ರಂಗಳು ಏಮ ರಜಕ್ ವರಂ ಉಫಾ ಜವರ ಬ್ಯಾರ್ ವಾಹಕತೆ ಗೆ ತಿಫಾ ಕುರೆವಿ ಅಳುಮೆಂಗೆ ವೇದುಂ ಹಮ ಟೀಮ ಇಂಗೆ
2: ಆ ವರ ವರ ಹಮ ಮಿ ಬ್ಯಾರ್ ವಾಹಕತೆ ಮಿ ಹೊನ್ನನೆ ಹಮ ಇಂಗೆ ಮಿ ಉಮ್ಮೆದ ಕೇದ ಇವೆಂಟ್ ನಿಮಿಗೆಂದ ಆಯರು
3: ಇವೆಂಟ್
2: ಇವೆಂಟ್ ಆಯರು ಇವೆಂಟ್ ಆಯರು ಕುದಿನ್ ಎ ತಿವಿ ಹಾರತ ವರಂಗಳು ಗೊತ್ತಕ ಹಮ ನಿಮಿಗೆಂದ ಆಯರು ಕಂದತ್ತ
1: ಹಮ ರಜಕ್ ವರ ಬೋಡ ಶುಕ್ರಿಯಾ ತಿ ದೆಬ್ಬಿ ಮೌಲೂಮದ ವರ ಬಿಜಿ ಕೋ ತಿ ಉಳೆ ನೇಕಮ ಸಂವಾಗುತ್ತ ಕೊಳೆ ಮುಸ್ಕೊಲ್ಲ ದೆಬ್ಬಿ ತಿ ವರ ಬೋಡ ಶುಕ್ರಿಯಾ ಇಂಗೆ ಎಮ ರಜಾಗ ವಕೇದ ಹಿಂಗ ಹಣಿಕ ಸಮ ಹುಸೇನ ಮೀ ಹದಾಂ ಕೊಲ್ಲದ ಮಿರೇಗೆ ಮೌಲು ಫುಟ್ಬಾಲ್ ಆಗ ವಾಹಕ
2: ಫುಟ್ಬಾಲ್ ಫೋರಿ
1: ವಾಹಕ ಮಿ ದಕ್ಕಡಿ ಮಿರೇಗೆ ಬಾರ ಜಹಾರು ಮಿ ಮೋತಿ ಫುರ್ತ ಮೆಕ್ಸಿಕೋ ಯಾ
2: ಸೌತ್ ಆಫ್ರಿಕಾ
1: ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಮೆಕ್ಸಿಕೋ ಗಮಿ ಕುಳೆನಿ ಏನು
2: ಮೆಕ್ಸಿಕೋ ಮೆಕ್ಸಿಕೋ ಯಾ ಕೆನಡಾ ಯಾ ಅಮೆರಿಕಾ
1: ಅಮೆರಿಕಾ ಯಾ ತಿಂಗ ಅಮುಗ ಮಿ ಕುಳೆನಿ ದ ಮಿರೇಗೆ ಮೆಚು ಮಿ ಕುಳೆನಿ ಮೆಕ್ಸಿಕೋ ಗಾ ಎಮೆಮ ಮಿ ಸವರ ಫೋರಿಗ ದ ಮೆಚಕ ವಾಣಿಕ ಮಿ ಉಮ್ಮೇದ ಕುರೆನಿ ಹಮ ಗಾಮಸ್ ವರ ಬೊಡತಿ ತಯಾರಿ ತಂಗ ಹಮ ಮಿ ಮಾದ ತೆರೆಗೆ ಅತೊಳು ತೆರೆಗೆ ರಕಿ ರಡ್ರಶುಗ ಹಮ ವರ ಫೋರಿಯ ವರ ಜೋಶುಗ ಬದೆ
2: ಹಮ ಆಸ ವರ ಫೋರಿಗ ದ ಕೌ ಫೆನ್ನನಿ ಹಮ ಇಂಗೆ ಹಿ ಕುರೆ ವರ ಫೋರಿಗ ದ ಕೌ ಫೆನೆ
1: ವರ ಹಮ ಮಿ ವಾಹಕ ದಕ್ಕ ಬೇನು ಜ ಹಮ ಗೆ ಸ್ಟಾರ್ ಜೆ ಗೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೆ ತೆರೆಂಗ ಎಬೆ ಫುರ್ಸತ ಪಿ ಎಸ್ ಎಂ ಎ ಐ ಗೋಸ್ ಹಮ ಅಣೆ DFM 91 ಪೇಜ್ ಅಂಗ ಹಮ ಅಣೆ ನನ್ನ ನೋಟ್ ಕೊರ ಮೆಸೇಜ್ ಕೊಲ್ದಿ ಮಾಡ್ ಮೆಂಬಿಕೊಳ್ಳ ಗುಳಾದಾನೆ ಮಾಣಿಕ್ಯ ಸ್ವರ ಹಿಗ್ಯಾಮ ರೀತಿ ಲವೇ ಜಹಾಲಮ

0: زين
1: ورا ريت لو فو انا كاس مد كله
0: وقت ياد اتي كي كي بناني
1: اي كوتك اسني واضح ماي بنا اي كوتك اسني
0: ايه هنگ
1: ورا كوريرو هندانتك هوا اوني هو اديوني هو
0: بہت ياد هيوني ورا කොමසෙච්චෙන් හඳාවවහකේ
1: දක්කන
0: ඒ වරු ඉංගේ
1: එක්කක සින්දිය හොනේ ඒක වගේ මේ උනාච්ච
0: මෙරේ ගෙස්ට් ආර්ජේක වාහක මෙ දක්කාදනි වෝල්ඩ් කප් ෆෝරියා බෙහෙ කොතන හම් වෝල්ඩ් කප් කේ තයාරි තක සපෝට් කරා ටීම දෙන් මිකහ වාහකතක මිද එහෙම මිහායසබන් හබ්බය ගුලල් ස්ලාම අලයිකුම්
2: වලයිකුම් අස්සලාම්
0: හබ්බ හාත හබර නොයේ මිහ එහෙන බියනක රුලි රුලීත FM ma sadu niwe warange
2: niwe ta asu arab busy ko me dus gen ada urna rupai chat

0: DVFM 91 MHz දිවෙහිගේ මොනිෆුයේ පිළවැදෙ නමුග අබදුවස්
1: මෙහාන් මෙති ගඩින් ගෑක් කඩකන් නොගඩි දිහේ ඔර හිඟාවේ
2: ආ කුරෙම දෙනේ ඔකෙස්ට්‍රා ආර්ජේ දිහේ
1: මිරේ මි වහදකනේ
2: මි වෝල්ඩ් කප් 4 මිරේ ආරංගේ මවුව ගොතක මෙති
1: මෙන් අනික්කසම් වර ෆෝල් වර ෆුට්බෝලයාගේ මිහි කණකස්
2: ගුලේ ආ
1: ස්ථාවක සද්දම්
3: වලේකුම් අස්සලාම් වරහමතුල්ලාහ්
1: කො සද්දම් කින හල්
3: ඒ රෝගා ඊගේ මොන
1: ආහ රෝගා ජීගෙත් උල දෝ කින ડોක්ටර් දක්කා බේස් කන්
3: ඕනේ අරි සිකහල් කමෙ ඩුකරේ අධිහමානෙහි මේ උලනේ හොම් මිනාකොල වේතෝ
1: එදත් කරේවි අවශ්‍ය ෆයි මෙම්බර් කොද්දෙමු ධර්මංගේ දුවයි කිදෝ හොසේ
2: ආ කොරතම් මේ වෝර් කප කියාර්ග තයාර
3: වෝර් කපද්ද හම තයාර මේ අනේ පුරාණ ස්ටට් තදෝ කඩේ මනේ වෝර් කප අඩෝ යස් නේ
2: මාසෙම මොනේ බරදද සද්දාම තුනේ ෆ්‍රාන්ස් එක කොසේ බෙක ලිබේනි එන බවාඩ
1: ෆ්‍රාන්ස් ස්ටට්
3: මොනේ නේ තන්කොල කුරී සමානුගේ ටීම් එන මිහාරු ගයිටින් ෆ්‍රාන්ස් දෝනා
1: මිහාරු ෆ්‍රාන්ස් ගේ ටීම් ෆිට් ත
3: ආ ඊම පිටුවා ලහරන්ගේ අනේ එම්බාපේස් මුනි වෝල්ඩ් කප් පුරින් තිබුණා නුකුලේ සේ මුනි වෝල්ඩ් කප් ගේ කුලේ නේ
1: සබ් අනේ මොළුක කුලේ නේ වෝල්ඩ් කප් ගේ දෝ
3: ආහා
1: එම්බාපේ මෙන් දැන් එහෙන් කියස් අස්තු එම්බාපේ මෙන් නකන කුලේ වේ මිහාර සද්දා
3: නෝනකේ නෝනකේ වෝල්ඩ් කප් වාත්තා වේ හකට යා දැන් හකට යා කි රක්කා කුක් දෝ එක කුරේ
2: එම්බා එම්බා නේ වගේ
1: අනේ සද්දා ෆ්‍රාන්ස් මෙහතන කිතත් තශියෝද वर्ल्ड कप तशी फ्रांस हो दीजिए फ्रांस तशी नहीं कब बोड़ लफा करो
3: तीन
1: तारी इंडा ब्राजील की इंडन कित तारी
3: අල ආර මෙබුනේ දෝ බ්‍රසිල් ලති දෝගේ කුරියගේ දැන් පොණන් යමු ටීම් එකේ එන්නේ ඒ මීමු ෆුට්බෝල නේන්ගේ ඒ ෆුට්බෝල කුලගෙන් තහි හොදි වයික වා
1: නෝනේ නෝනේ බ්‍රසිල් කිත තරියේ තරිහේ මේමති ගින්නනේ මේ කුරස් වා කියස්
3: බල ආර නුබල මේ මේමති ඒ හොන තරියක ආර බලනි දෙහාවගේ පහොන් බ්‍රසිල් සැට්ටෙලි මුනතෝ ඒ
1: අහා එහෙම වදෝ දෙහාවගේ පහොන් මේ බ්‍රසිල් තරිදි බෙපාර්
3: දුනියගේ මේමුන්න ෆුට්බෝල එංගුරු පොහොන් බ්‍රසිල් වේමුන්න තට්ටේ හොදුරු තෝදෝ
1: එහෙම දෙක් ආ ඉංගා බල ඒ සද්දම් කිහිනේ ගන්නේ මේ 4 ඉති කොළුග වෝල්ඩ් කප් එකේ 4 කිහිනේ
3: තයාරු වේව වරත් තයාරු වේව ස්ක්‍රීන් වහට්ටෑගෙන් ආ එකන් කොලා ගොත මේ පාරෝ සීනේ හව අර ඩීග මෙන්න
1: බොඩම් ඔති කොන් සපෝටර් උනේ බොඩම් ඔති කොන් ටීම් එකේ සපෝටර් උනේ
3: ඒ මේ කොළඹ සනේ මොඩන් ගොලේ නේ මොකද පෝටුගල් කාලා ඇජන්ටිනා කාලා දෝ
2: හ්ම් හ්ම් අද සමහර ගිනකො ෆා කරුවේ ඉන්නේ මේ වතිම ඔය මිස්සියන් කැරමින් ආලේරස්
1: ආ ඇජන්ටිනාගේ සපෝටර් උන් පුදරක ගිනක ෆා
3: කරුවා වාරද කියස්ටි බොඩක් කරා මෙසි රොනාල්ඩෝ සමිහාරොල්ලා නේද ප්‍රීසමානක විද්‍යාව මොන්නාන එක්කලා කුරේක විද්‍යාව පෙලි පෙලේ ආසිතාරණ ආ
1: සිතාරණ මෙරඩෝනා මෙන්
3: මෙරඩෝනා මෙන් ඈ මේ හොන්ටා ඒක මිහාර බොඩම් මෙන්න එක්කල මෙසි රොනාල්ඩෝ වාද වෙරිකම් බොඩම් යන්නනේ මිහි ගොයි
1: හ්ම් එහෙම සද්දාම උම්මීදකි බ්‍රසිල් මොළු ගේතෝ ඔකේ දාන
3: ඔකෝ මොනා ෆුට්බෝලයි බ්‍රසිල් කොම්මේ ස්වරක මෙහාර ඉංගු
1: සද්දා කොල් දවේ ජා දෙවි
3: ඒ හැම තිකොළු රීටි ෆුට්බෝලාගේ රංගල ෆෝර් එක දලවේ ගේනාම හුන්නානේ නගල
1: කොම්බේක හස්ස කොදා ෆ්‍රාන්ස් ෆ්‍රාන්ස් සපෝටර්
3: මේ හුන්නා නෝටි දෙමි වුණාක දැන් බ්‍රසිල් කටයගෙන් රෝ හුරිහා කුදින්න
1: ආහ රෝ හුරිහා කුදින්න
3: දෝ
1: ෆ්‍රාන්ස් කැටිම
3: රෝ මිහුන්න අදිය කරමාර
1: ආ ෆ්‍රාන්ස් කැටිම රෝ හුරිහා කුදින්න
3: අද ගාටි මේ මිසාරෝ
1: එහෙම වට දෝ සත්තු පුරාක මෙසේ එහෙම සද්දෝ වර බාජේ රේකේ තේ අදේ සෙෆර් හම නේ අවශ්‍ය ෆයි ඉංග ඕගා
3: ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ දාන්න ඔකේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: ලවයකක් පහ ලවයි.

0: රීති අබදුවස් රීති
1: ෆිල්මා මියසිකුගේ දුනිය ෆීනාලු මත් තයියාර්ද
2: එහෙංගමවාඩම පොප්පොන් හොද තයියර්වේ දිවහෙසම්ගේ මුණපු ෆිල්ම්ගේ දායරාගේ හාස්සෂෝ එන්නෙ ෆස් ආහර පතක
1: බොක්ස් ඔෆියුගේ එම්ම හිට් ෆිල්ම් තකුගේ මවුලු මාත්
3: ඉරයි මහැරකිරකම් ප්‍රපාචය මර කොයිරෂ්තනිය
2: එම්ම ෆහුගේ ට්‍රේලා තක බලාලං එම්ම කමුදානෙ සීරිස් තන් අදි හෆ්තාගේ තරි
4: Years, decades, each life a faded, lesser copy of the.
1: Popcorn theater in M. Kamuda film toge khas manzaruta. OST bank handa natta anu leve lavata ka ti befulunge magbul tariya kaiku nuadi hasikun. Pa
5: kadile sa phone ko bala. Ah, mihir phone.
6: Ni kam bisnal bala. Wafir vejene tikam huttala. Ahara miun ne ichche ke nubuna.
1: M. Fas kom me haftae ko hukuru de hoge mendur fo de chahai.
2: हम एक नी नुआ दिहे एक एम मेगाहर्ट्स दिवे है एफएम मो
7: चंदाई देखा अखा बाजू मा हमरे रखा ई देख करे मनवा तैया धक्का
2: एम फर्स्ट
8: ओह

0: නුවතියකෙන් මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: මේ ආල්බම්ගේ වාහක දක්ුන් දෙම්යති වර ශෞගිර වාහකෙන් ලවේකි ලව් ස්ප්‍රෙඩ්ස් මේ අස්ලු නවාරසතේක නෝදී හතරවන හර්ගේ ෆහකොළ ද ස්ප්‍රෙඩ්ස් ගේ දෙවන ආල්බම් ද සෙකන්ඩ් කමින් නම් සිංගල් එකේ කොටුග නිරුණු ලවේ ඒකමකු හෙල්ප් මේ ආල්බම් එකක ද ස්ටෝන් රෝසස් උන් ස්ටුඩියෝ යන් එම්බරියස් මේ ලවේගේ මුලින් ආ ලයිව් ස්ටුඩියෝ වර්ෂන් එක රෙකෝඩ් කුරි මේ ආ ඩ්‍රමරකා ඉතුරු කීබෝඩ් කුළුන් තෙරියකායකු මුලින් අලුන් කුරි රෙකෝඩින් නේ The Stone Roses ki English music tariuga mihatanangu fedunu emme nufus kada a band nawarisate kaddiya nuwe kanerunu emihunge furatamal pamun muli English music ke misra badal kolli nodiha ge harthoga fenikendiya huriha bodit band take kamwa Oasis Blur adi muli Britpop zamanu ge bingaali hama The Stone Roses un Love Spreads ke himene John Squire ge guitar ge hunar veri kamaki hama aasho huwa fada kame ಫಂಕ್ ಮ್ಯೂಸಿಕ್ ಅಸರು ಎಕುಲವೇ ಎ ಗಿಟಾರ್ ರಿಫ್ ವರ ಫುರಿಹಮ ಮಿ ಲವ ರೆಕಾರ್ಡ್ ಕುರಿ ದೋಸರಕಿ ಬ್ಯಾಂಡುಗೆ ಎತೆರೆಗೆ ಮಸಲ ತಬ್ಬೊಡುವೆ ರೂಳೆ ಮುಂದಿಯ ದೋಸರೆಂ ಮಿ ಆಲ್ಬಮ್ ನೆರುಣುತಾ ಅಹರಿಂ ಹಾ ದೋಸ್ವಹುಂ ಬ್ಯಾಂಡು ಮುಳಿ ವಕಿವಿ ಏಂಕಮು ಮಿ ಎ ಬ್ಯಾಂಡುಗೆ ಎಮೆ ಫಹುಗೆ ರೆಕಾರ್ಡಿಂಗ್ ತೌಗೆ ತೆರೆಂ ನುಹನು ತಾರಿಹಿ ಎ ರೆಕಾರ್ಡಿಂಗ್ ಲವೆಗೆ ಸುರುಹಿ ಎಬ್ಬಲಾಲಮ ಲವ್ ಸ್ಪ್ರೆಡ್ಸ್ ಮಿ ಚೆರಿಟಿ ಆಲ್ಬಮ ಕ ನುಹನು ಗುಳೆ ರೀತಿನಮೆಂ ಹಂಗುರಾಮಗೆ ಹಾಲತುಗ ಬಿರುವೆರಿಕಮೆಗೆ ತೆರೆಗತಿವಿ ಕುಡಕುದಿನ್ನಂ ಲೋ ಬಿಫೋರ್ ಕೊತ್ತಿನುಂ ಏಹಿಯಂ ಎಮ್ ಬೇನು ಜೇಫವಾ ಫರಾತಕಂ ಉಮ್ಮೀದುಗೆ ಅಲಿಕಂ ಫತುರಾಲುಂ ದ ಸ್ಟೋನ್ ರೋಸಸ್ಗೆ ಲವ್ ಸ್ಪ್ರೆಡ್ಸ್ ಅಡೋಹಾಲ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: දෙන් මේ අල්බොම් මේ ගෙනස් තෙල්ලවෙකි ස්වේඩ්ගේ ශිප් පෙඩින් මේ ස්වේඩ්ගේ අමිල්ල ලවෙන්නු මේ නවර්සතේක අඩ්ඩිය දේගේ ෆෝක්ලෙන්ඩ් සංගුරාමයා ගුළුවෑගෙන් එල්විස් කොස්ටෙලෝලියේ රොබර්ට් වයිට් එම්ම ෆොරතම කියාපවා තාරිහි කව ලවෙන් ලවැන් කියෑතනී හංගුරම්වෙරි මනවරුතක් බඳකෙන් ආම්තනී හෝදා රශික්ගේ වාහක දිරිියුලෙන් වෙගෙන් රයාතුවාල් බන්නමුන්දා එ බිය මනවරතවග හංගුරාමය ගොස් මරුවනී හම එමිහුන්ගේ අමිල්ල දරින් මේ හංගුරාමේකා දෙකොළ මිහාතන ලියවුණු එම්මෙ හිද්දති එන්ටි වෝලව ship building milavam bunedeni hangurameage sababun kurimatiwa majburukama aadaage nikameti rayitun emihunge daringe furanaen ege agudakkan jehe kuhi mi wo child jamiyan tunien ibban peenum vi sita message visme sweden mulin a loving hetumge badalga ikhtiyar kuri kuriha waaken efes unikamenneti bunete milava milaven a dirume kenestinun mi far swedge ship building

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්
1: රීත් අපතු වෙස් රීත්.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවහි FMම ටියුන් කොඳම්.
1: රීද අපතු වෙස්ලීදී.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: රීති අපතු විශ්ලීති

අධිතිමන් රස්කලාන්ගේ එවරෙන් නකං අනියායෙන් නොකුරවමේ. එහෙනෙක්කමකු එවරෙන්ගේ අමිල්ල නස්සුතක එවරෙන් අනියාවෙරි වූවේ. පහෙ කලේගේ ෆානුගේ වෙරි රස්කලාන්ගේ අමුරුෆුල ඇහිඳු අල්له ෆියවා එවරෙන් අලුකංකොන් උළුණු එවරෙන්ගේ ඉලාහුන්ත එවවෙස් කමෙන් එවරෙන්න්නක ෆුද්දෙන්නුදේ. එලාහුන් එවරෙන්න්න ගෙල්ලුන් දිනුම් මෙැනවී ඉතුරෙන්න්නු කරේ.